ඔජිගින් සෙත්තු මේමත් අගේ නතරං මෙමතාගේ ඥා බරූයා 101.3 FM YFM ගුලයි සිටාලයි.